0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
2: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
3: Dreisen Uhr, Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antennen empfangen oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch eine Livestream. Außerdem lankaradio.lk können Sie auch uns hören. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Nächste zwei Stunden am Mikrofon Ranjan Dharmaratne. Vasanavanta Damasakata Asiri Samaging Adat Me Gunatekwane Lanka Radio Singala Vedasatana Upata Pulwang Apata Savandena FM 103 Dasamahatra MHz Natnam Radio Darmstadt.de Web Adaving Ho Lanka Radio.lk Web Adaving Upata Pulwang Apata Savandena ඉදිරිපැය දෙක ඔබ සමග රැඳී සිටින මම රංජන් ධර්මරත්න. Unser Hotline 0615187000. අපේ හොට්ලයින් එක මතක කරගන්න 0615187003. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk. info@lankaradio.lk. Sie können auch uns schreiben. info@lankaradio.lk. Außerdem kommen Sie unsere Facebook-Seite facebook.com/lankaradio. Ape Facebook-Pitur facebook.com/lankaradio. ඉදිරි පැය දෙක ඔබත් සමග අපි රසබර ගීත රසක් එකතු කර තිබෙන ඔබේ විනෝදය වෙනුවෙන්ම හදවතේ රැඳී ගිය හඬ සංගීතයේ සුවඳින් තෙමි. අද අපේ ගුවන් විදුලි තරංගයේ සෙමින් විවෘත වෙන්නේ අපෙන් වෙන්ව ගියත් අප අතර සදාකාලිකව ජීවත් වෙන අමරණීය ගායකයන්ගේ සංගීතයට ගෞරවයක් ලෙසින්. ඔවුන්ගේ හඬ

ඔවුන්ගේ සුරාව ඔවුන්ගේ ගීත අපේ මතකයේ සදාකාලික සංගීත සෙරනාඩ් එකක් ලෙස රැඳී පවතිනවා. ඒ නිසා අද ඉදිරි පෑය දෙක තුර ඔවුන්ගේ කෙටි හැඳින්වීමක් සමග ඔවුන් අපට තිරණ කළ අමරණීය ගීත කීපයක් සෙමින් සෙමින් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් කළා. කාල සීමාව නිසා සියලුම ගායකයන්ගේ ගීත එකවර ගුවන්ගත කළ නොහැකි වුවත් අපේ ඉදිරි වැටසටහන් වලදී අනෙක් සියලුම ප්‍රියතම ගායකයන්ගේ ගීතද ඔබ වෙත රැගෙන එන්න අපි වග බලා ගන්නවා. එහෙමනම් හඬ වැඩි කරන්න, හදවත විවෘත කරන්න අපෙන් වෙන්ව ගියත් සදාකාලිකව ජීවත් වෙන ඔවුන්ගේ සංගීතයට අද අපි ගෞරවයෙන් නමස්කාර කරමු. මේ පළමු ගීතය

ගුණදාස කපුගේ 1945 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා සංගීතයේ අතිශය සංවේදී ගැඹුරු හා කලාත්මක ගායකයෙකු ලෙස ජන හෘදයට අමරණීය වූ කලාකරුවෙක්. ඔහුගේ හඬේ තිබූ විලාසිතාව දුක සෙනෙහස ජීවිතයේ සත්‍ය සංගීතය තුලින්ම ප්‍රකාශ වුණා. 1970 90 දශකයේ පුරා ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා. ආදරේ මම ඔබට ඇය දුර ගියේ දැවෙන හදවත ආදරේ නුඹට වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය ගැඹුරු සංවේදී සහ කව්‍යමය රසයෙන් පිරී තිබුණා. ගීත නිර්මාණය, සංගීත අධ්‍යාපනය, සංගීත අධ්‍යක්ෂණය සහ වේදිකා කලා තුළ ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා සංගීතයට විශාල සම්පතක්. ගුණදාස කපුගේගේ ගීත අදත් අහන විට සිතට ගැඹුරු රසයක්, ජීවිතයේ සත්‍ය සහ අමරණීය සංගීත සුවඳක් ලැබෙනවා.

E chan choti pale dasam se tisai sita dasam se asu hata dakwa jeevatunat Sri Lanka cinema geete amarniya rajulesa salakana jana hurdeta amarniyama gayakek oge murdu suwanda dena satwa bhavaya pirunu handa Sri Lanka sangeete asama sama satahanak tabuwa cinema geete tundagara adhika pramanayak gayana kala ohu ඔබ මාහට දුන් සෙනෙහස සඳකි නිසඳකි මගේ රන්මැණිකේ ඔබට මගේ ආදරය වැනි ගීත අදත් ජනප්‍රියයි. ඔහුගේ හඬට තිබූ සුවඳ සංවේදී සත්‍ය මනුස්සකමෙන් පිරුණු ජනතාවගේ සිත් දිනාගත්තා. රූපවාහිනිය සිනමාව වේදිකා සංගීතය සියලුම ශ්‍රේෂ්ත්‍රවල සුවිශේෂී සටහනක් ඔහු තබා තිබෙනවා. ජෝතිපාලගේ ගීත අසන විට අදටත් සිතට සුවයක් මතක සුවඳක් සහ අමරණීය සංගීත රසයක් ලැබෙනවා.

එදස් නමසිය හතලි හතරේ සිට දෙදස් විසිදක දක්වා ජීවත් වන ශ්‍රී ලංකාවේ බයිලා රජා ලෙස ප්‍රසිද්ධ වූ දෙස්මන්ද සිල්වා අතිසේ ජනප්‍රිය ගායකෙක්. ඔහුගේ උණුසුම් සතුටු නිර්මා නර්තනමය ශබ්දයත් වේදිකාවේ ඇති වූ විලාසිතාවත් නිසා ඔහු දශක ගණනාවක් ජන හෘදයට ආදරණීය වුණා. සයිප්‍රස් කොල්ලේ මල මල මලේ රෝස මලේ ඔබමා සෙමින් ආදරේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ශ්‍රී ලංකා බයිලා සංගීතයට නව ජීවයක් නව රසයක් සහ ජාත්‍යන්තර වේදිකාවලටත් ගෙන ගිය කලාකරුවෙක්. ඔහුගේ ගායන ශෛලිය සතුට සංගීත රසය සහ ජනතාව සමග සෘජු සම්බන්ධයක් ගොඩනගෙන විලාසිතාවකින් පිරී තිබුණා. විදේශයක රැඳී සිටියද ඔහුගේ හඬ ශ්‍රී ලංකාවේ සෑම උත්සවයකම සෑම මතකයකම සෑම නර්තන වේදිකාවකම අනිවාර්ය අමුත්තෙක්. දෙස්මන්ද සිල්වාගේ සංගීතය අදත් ජීවමාන සතුට නර්තනය හා හදවත ළඟාවන රසයක් ගෙනෙනවා.

Mervyn Pereira, da sam se hatali sate si da dedas dahaj vasara da kva životu na ovu Sri Lanka, Chanapre Sangite, Atisem, Priyatama Gajke kule su salakeno. Ovoge murdu, Sangvedi hadavatata etuluvana handa nisa, hetava asuva dasake gita loke tula vises istanyak labagata. Prema gita, Sangvedi gita sa cinema gita osse janatavage sit dinagat kalakarvek. ඔබ මාහට දුන් සෙනෙහස සඳ තාරකා පහන් සඳ මලේ මගේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල නිර්මාණශීලී සහ හදවතට සෘජුවම ළඟාවන විලාසිතාවකින් පිරී තිබුණා. රූපවාහිනී සිනමා සහ වේදිකා සංගීතය ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. Mervyn Pereira's Geeta Adat Asanavita Sitata Suyak Mataka Suvandak Sa Satya Sangeeta Rasayak Labenawa.

Milton Malwarachi, Sri Lanka Sangite, Amaraniya Suwarayak Lesa Salakena Ohuge Murdu, Duka Sanasima, Misru Gayana Sailayat, Hadawatata Athulu Wana Sura Vimat Nisa Ohu Janadareta Vishesha Sthanayak Laba Gatta. 70-80 දශකයේ ප්‍රේම ගීතවල රජු ලෙස සැලකුණ ඔහු සඳ පහන් වෙලා ඔබ මා ආදරේ අද හෙට මට හිතෙනවා සඳ තාරකා ගී වැනි ගීත අද ජනප්‍රියයි. ඔහුගේ ගායනයට තිබූ සුවඳ සංවේදී සත්‍ය සරල අනෙක් කලාකරුවන්ගෙන් වෙනස් කළා. සිනමා ගීත, රූපවාහිනී ගීත සහ සංගීත වේදිකාව ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. ඔහුගේ ගීත අදත් අසන විටට සිතට මෘදු සුවයක්, මතක සුවඳක් සහ සංගීතයේ සත්‍ය රසයක් ලැබෙනවා.

ඉදස් නමසේ තිස් අටේ වසරේ උපත ලබා ඉදස් නමසේ අනු එකේ අපෙන් සදාටම වෙන්වගේ මිල්ටන් පෙරේරා ශ්‍රී ලංකා ගායන ශිල්පයේ අමරණීය නාමයක්. ඔහුගේ සංතිමත් විලාසිතාමත් විවිධ රසයෙන් පිරුණු ස්වරය නිසා ඔහු 60 සහ 70 දශකයේ ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා. සිනමා ගීත, නාට්‍ය ගීත, ජනප්‍රිය ගීත සියලුම ශ්‍රේෂ්ඨ වල ඔහුගේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා. අම්මා සිද්ධා, සඳ තාරකා පහන්, ඔබමා සෙමින් ආදරේ වැනි ගීත ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කළා. ඔහුගේ ගායන ශෛලියට තිබූ විලාසිතාව, ශබ්ද බලය සහ රසවත් ප්‍රකාශන ශක්තිය නිසා ඔහු වෙනස්ම කලාකරුවෙක් වුණා. මිල්ටන් පෙරේරාගේ ගීත අදත් අසන විට එදා ගී රසය, ශබ්ද බලය සහ සත්‍ය සංගීතයේ රසය තවමත් ජීවමානයි.

එදදස්නම සය අනු හතේ අපෙන් සදාටම වෙන්වුන මොයිදීම් බෙක් ශ්‍රී ලංකා සිනමා ගීතේ අමරණීය සුවරයක් ලෙස සැලකෙනවා. විශිෂ්ට ගායකෙක් ඔහුගේ ශක්තිමත් ගැඹුරු හදවතට ඇතුළුවන හඬ ශ්‍රී ලංකා සංගීතයට අලුත්ම රසයක් ගෙන දුන්නා. සිනමා ගීත 300කට වඩා වැඩි ප්‍රමාණයක් වගේම වැඩිම බෞද්ධ බුදු ගී ගායනා කළ ගායකයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඉරහාන්ද පාන, මල බින්දුවක්සේ, සඳ පහන් වෙලා, ඇයිදෝ යාළුවනේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ හඬට තිබූ විලාසිතාව, ගැඹුරු ශක්තිමත් සහ සංවේදී බව ජනතාවගේ සිත් දිනාගත්තා. බෙක් ශ්‍රී ලංකා සිනමා සංගීතයේ පුරෝගාමි කලාකරුවෙක් ලෙසද සැලකෙනවා. මොයිදීන් බෙක්ගේ ගීත අදත් අසන විට සිතට ගැඹුරු රසයක්, සත්‍ය සංගීත සුවඳක් සහ අමරණීය මතකයන් ගෙනෙනවා.

Prins Uday Priyanta, das haben sie hätte, Upatalava, das Date, Sri Lanka, Wing, Sadhatma, Venwagir, Janapriya Sangite, Atise, Sangwedi, Murdu, Hadavata, Atulana, Gaike, Kulisa, Jana, Dereta, Adrani, Kalakari. Oge, Gita, Tibu, Seneas, Duka, Mataka, Suanda, Sa, Satya, Bai, Nisa, Oge, Handa, Taumat, Janata, Oge, Situra, Jiva, Manai. අනුව දෙදා දසකේ ප්‍රේම ගීතවල විශේෂ ස්ථානයක් ලබාගත් ඔහු සඳවතියයි මගේ මනමාලිය සඳ තාරකා මලේ ඔබමා හට දුන් සෙනෙහස සඳ මලේ මගේ මලේ වැනි ගීත ඔහුගේ නාමයේ අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල මෘදු සහ ගීතේ හැඟීම් සුජුවම ප්‍රකාශ කරන විලාසිතාවකින් පිරී තිබුණා. ජීවිතයේ අභියෝග අතරත් ඔහුගේ සංගීතය ජනතාවට සෙනෙහස සුවය සහ මතක සුවඳක් ලබා දුන්නා. ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ ගීත අදත් අසන විට සිතට මෘදු සුවයක් සෙනෙහසක් සහ අමරණීය සංවේදී රසයක් ලැබෙනවා.